0: දිවෙහ FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: ොඩාවේ කිබුරේ රූමකි මූමිනුන්ගේ සිෆයින් නෝ ොඩා කමකි ඉන්සානායත් ජෙහේ ඉජතිමාී බලි තහුගෙ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ ොඩාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එක හල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයික් කොරාණී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකින් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගෙ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගේ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමුන් එකමුගේ නතිජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහෙ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දියුන් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කවමුත්තකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාී බයියෙ අලගනුමින්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගෙ මොළුකමුන් කමක් බුණවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරුවෙරිවෙ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගෙ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගෙ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙන් මීහුන්ගෙ මච්චක් බොඩාවෙ කිබුරුවෙරිවෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්ලාහු ඒනාය දෙව්වාෆාවා නිඅමතෙ ෆෑසාවෙරිකමා ඉල්මුවෙරිකමා හුනරුවෙරිකමා මතී වසීෆායා මි කංකමකී අල්ලාහු දෙව්වා නිඅමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ ඇයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේගා තිමාෆද අහුන්නා උහ්තුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයි කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගෙ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගෙ මගු ෆහිවානෙ කීර්ති රසූලාගෙ හදීසෙක් ගාවෙ වමා තවාදු අහදුල් ලිල්ලාහි ඉල්ලා රෆඅහු ﷲ අල් මුස්ලිම් මානයි අල්ලාහ ටකා මඩු මොලිවා එකකු වෙස් එකලාන්ගෙ එමීහෙක්ගෙ දරජ මතිවරි නුකුරවයි නුවේ බොඩාවෙ කිබුරුවෙරිවෙ ඔළුනු මීහුන්ගෙ වාහක කීර්ති කුර්ආනුගෙ එත සූරතෙක්ගා බයන් කොරවවාෆාවෙ ඒගෙ තෙරෙන් එකකී කාරුන් නමකක් කියුණු මීහෙ ඒනාගේ එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගෙ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරුවෙරිවෙ බොඩාවෙ ගතුමුගේ

0: දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: මම හාලු කියන
2: අහම්දුලිල්ලා දරිෆුළු මැංග හාලු කියනත්ත
1: අහරම රංගල මාම කොංකමෙතති කොල්ලනි ගෙනේ මාම අහරමින් අත
3: මාම තිහා වරකුම් උලයන කමන්නේ අහරමින් තිකන් කොල්ලාපාන
2: දරිෆුළු මැං හායිද රංගඩේ තිගුත මාම ගාතන් ඇස් මාම හාලු බලාලා මාමගෙ කන්තත්ත කොල්ල දේති මාම වරන් උෆාවේ
0: දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
4: නොමදිහ එක මෙගහට්ස්

0: එතම් මිතනොයි. එතම් මිතනො. එතම් මිතනො.
1: ගීසාගේ බොඩු පිරමිඩකී කදීමි දුනියේක හැං අජයප්ගේ තෙරෙන් මියතා හමය ෆෙන්නන් හුරි හමයිකෙ නිබිනා. මී මිස්රුගේ ගීසා ගහුණ තීම් පිරමිඩ්ගේ තෙරෙන් එම්මෙ බොඩු අදි එම්මෙ දුවස්වී බිනා. මී බිනා කුරේෆවනි මක්පරායකෙ ගොතුග. මී පිරමිඩ් බිනාකුරී ගදීමී මිස්රුගේ හතරවන දරිකොළුගේ රැස්කලෙ කමවා හූෆ්. මේ පිරමිඩ් බිනාකොෆවනි ගෑගණක මීලාදුගේ දෙහස් ෆස්සතේක ෆස්තොලස් අහරු කුරින්. මේ බිනා එක්කො නිම්මාලුම ගෑගණක විහි අහරු හේදවිකම තාරිහී ඉල්මුවෙරින් ලෆාකුරේ. සමානී ඉංජිනියරින්ගේ වසීලැත්තන් නෙස් සමානෙක මිෆද්ද බිය බිනායින් හෙදුමකී මියදවෙස් සයින්ස්වෙරින් හෑරං කුරුවාකමේ. මේ බොඩු පිරමිඩකී ඒගේ ෆරුමාගේ ෆුරිහමකමටකා දුනියේ මශ්හූර් බිනාය. ಬಿನಾಕುರೆವು ನೀರು ಮೀಗೆ ಉಸ್ಮಿನುಗ ಸತೇಕ ಸಾಲಿಸ್ ಹಯ ಪೊಯಿಂಟ್ ಹಯ ಮೀಟರು ನುವತ ಹತರುಸ್ತೇಕ ಅಡ್ಡಿಹ ಎಫ್ ಫೂಟು ಹುರಿ. ಮೀ ಗ್ಯಾಗಣಕ ತಿಂಹಾಸ್ ಅಸ್ಸತೇಕ ಹರುವಂತೆಂ ದುನಿಯೆಗ ಹುರಿ ಎಮ್ಮೆ ಉಸ್ಬಿನಾ. ಮೀ ಬಿನಾ ಹೆದುಮ ಗ್ಯಾಗಣಕ ದೇ ಪೊಯಿಂಟ್ ತೀನೆ ಮಿಲಿಯನ್ ಹಿದಗಂಡು ಬೇಣುಗೊಫವೆ. ಮೀಗೆ ತೆರೆಂ ಕೊಮ್ಮೆ ಹಿದಗಂಡೆಗೆ ಬಾರದನುಗ ಎವರೇಜ್ಕೋ ದೇ ಪೊಯಿಂಟ್ ಫಹೆಟ್ಟಣು ಹುರಿ. ಬಾಯ್ ಬೊಡೆತಿ ಹಿದತವುಗೆ ಬಾರದನುಗ ಅಡ್ಡಿಹಟಣು ವೆಸುರಿ. ಮ್ಯಾಗಂಡು ಗೊತ್ತೆಕ ಬೇಣುಂ ಗೊಫವನಿ ಕಿಂಗ್ಸ್ ಚೆಂಬರ ಬೇಣುಂಕುರಿ ಗ್ರೆನೈಟಾ ಪೇರು ಫಶಲಯ ಬೇಣುಂಕುರಿ ಹುದು ಲೈಮ್ ಸ್ಟೋನ್.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුත කායකු

0: දිවහිFM දිවහින් නායක
1: දිවහිFM 96.1 MHz දිවහිගේ මොනිෆෝ ෆිල්වැදේ නමුග අබදුවස්.

0: ජෝෂා ෆෝරියයාක අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා මියේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

0: Lunch break.
1: Lunch break.
2: Lunch break. Lunch break.
0: Lunch break.
3: නුවදී එක මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම් මෙගාතුග
0: එල්නවයි එකමකු ආ අඩේ ආ බීටින්

0: نوديها 2 ميجا هرتز تيفي اف ام.
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගහර්ට්ස්
1: මිජහුණිය කන්දක දෙල් ආහික නු මෙතන එම් මේ ඉංචිය විස්කුරියක ජස්සා දෙවෙක් නිවරු නුකුරියා මේ පිකපේ විස්කුරියක නු ජෙහන්
2: එක්ස්කියුස් තංකොලේ තක්ක ෆානන්ත
1: දත්ත මවෙස් මෙවල නව තංකොලේ නු දිවිගෙන්න
2: අහරෙන්ගේ ගේ දොරුමතිගේ තීනි තියාපුර තංකොලේ කුරියා විස් ෆහත විස් ජස්සා දෙම අහ නගිය වදෙවේනි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: මීහුම් බුණේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුණෙති එහුසාසකෙ. ඒනම විස් මීගෙන් මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුළලා මෙහුණීමක්.

0: ගඩි මිහන් මෙවැනියක් ගඩි ෆන් සස් තිීම් මිනිචින් ගා ෆනිකසිතු බෑවරකා මිවාක දක්කාලන ස්ථාමනය කර්ශම් අර්ශම්
1: ආද සමා
0: කොබා කියීන හාලු
1: බල රඟල් සමා කියීන
0: මිකොළුන් හම බරාබර කොංකමකමා බිසිී වගෙන්ති උලනි
1: ඉදිගරන කනී යා දෙකාන් ටොමටෝපයි
0: නුකාන
1: කරෝකේ ජැස්සමුන් ටොමටෝ පැක්ට
0: අදි කමුන් කරෝකේ ජස්සනි නූනෙවා කුලදානගේ ඕකේ බරංගලන් අඩු ඉවේත සම්මාගේ අඩු එබ ඉවේත රංගල
1: ඉවේ ඉවේ හම රංගල
0: ඉවේ දෝ එහෙම බලලාන ඉගේ මසක්කත කි කොබාතෝ ඉගේ හම එගොත මි බෑ ඉගේ මියති මි බෑග ඉබ්වාල දේනන් ලවයෙන් නූනිියට අයිලෝග විය සිබ්වාල දේනම් හම ඒගොතන් අර්ෂම් බුණ දෙෙන්වි
1: ඉගේ
0: කොපි කොල්ලාශ වාහකයක ඉගේ ඕකේ ඉබ්වාලානම් ඩයිලෝගෙන් එහෙවීම ඉගේ
2: ඒ බල මිහිර ලතිීෆා කොන්තාකක් ගොත් සත ති අන්නනී ඒ මොනබල නිකං
0: කොබ එහෙන් හම කෙන කියම්වී කියා බල
1: ඒ මෙහිර ප්‍රතිීපා කොන්තාක කොස්ස තියන්නන
0: අති ලුලි ඇස්ස පුනවා
1: ඒ මේර ලතිීපා බල කොන්තාක ගොස්ස තියන්නන
0: රුලි ඇස්ගේ අඩේ ලවනි තෝති
1: ඒ මාන තම
0: මාමට රුලියම වාගවෙත්තොයි ඕකේ කොන්ද වෙත්ත කරෝක එකති කියාදනි
1: මිහාර මිස්යානේ එදිෆයි ලව
0: එදිෆයිල් ලව ඕකේහෙම තමා ජහදේනන් එලව අර්ශම්ති කොළුන් කියා ඕකේ
1: ඕකේ
0: හාස කොල්ලාන
1: තමයි සමාය දැනිගනිීන ස්වාඩු අන්ති දෙෙන්මන
0: එවිීදෝ ඕකේ මස්සලන ලව ජහදන වර භාචවරයක දර්ශම් වකි වෙලානගේ

0: DIVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසසා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් DIVFM ගේ මෙහන් බල්ලවත කොමස් පෙරික දෙගොන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් දෙනුමුග අබදුවස්
3: ދિવેહી એફએમ કે કોમ મે ગડીરે કે ફેશન વિસ દિવેહી અમિલ્લા રાગે કે લવેકું

0: ස් ිළවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: ලයකස් පහ ලවයි.

Version 2.0. අද දිවහෙෆෙම මිගටීක කුරියම් මිකෙන්දනී කව අදි රිමික්ස් ලවතකන් හාසකෝ කෙන් කුරියකෙන්දා වර්ෂන් 2.0 ෂෝයයිකුග කුරියම් මිතනී සමා බ්ලැන්ක් ස්පේසකි ඇමරිකාකෙ මශූර් ලවකියුන් තෙරියා ටේයිලර් ස්විෆ්ට් කෙ ෆස් වන ඇල්බම් නවාර්ස්තේ කඩ්ඩිහ නුවෙක්ග හිමනේ ලවයේ මී දෙහා සාධවනාහරු නෙරුණු වර මශූර් ඉලෙක්ට්‍රෝ පොප් ලවයේ

0: Viral Vibe. Viral Vibe.
1: ලිස්ටුක දෙවනෑගමයති 4.49 බිලියන් ස්ට්‍රීම්මායකු ස්ටාබොයි. දෙහා සෝලවනාහ රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගේ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකේ ඉලෙක්ට්‍රොනික් මියසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වර තෆාතු ජමානී ලවේ. ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹೊಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸ್ಹೋದಾಫಾ.

ගොඩාාව කිබුරෙරුමකී මූමිනුන්ගේ සිෆයින්නු බොඩා කමකී ඉන්සානායජ්ජෙහේ ඉජතිමාඊ බලි තහුගෙ තෙරෙයින් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරුවැරිවෙ බොඩාාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මුආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී අතී වසීෆාතකින් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවෙරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගෙ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගෙ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමුන් එකමුග නතිජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන්ජෙහේ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන්දිවුන් රයිතුන්ගේ මෙදුගා හමනුජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කවමුත්තකෙක්ගා වෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාී බයියෙ අලගනුමෙන්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයි මීහුන් බොඩාවෙ ඔලනී නසබුගෙ මොළුකමුන් කමක්බුණවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමු අනෙබ්බයකු කිබුරුවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවෙරිකමු අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙවවිස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්ච බොඩාවෙ කිබුරුවෙරිවේෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්لهහ ඒනාය දෙව්වාෆාවා නිියමතෙ ෆෑසාවෙරිකම ඉල්මුවෙරිකම හුනර්වෙරිකම මතිී වසීෆායා මිකංකමකී අල්لهහු දෙව්වා නිියමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල්ලි බේ බාරෙවවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේග තිමා ෆද අහුන්නා උහතුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයි කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්لهහුගේ රුහි ගොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගෙ මගු ෆහිවානෙ කීර්ති රසූලාගෙ හදීසෙක්ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكالانگه امي هگگه درجه متيوري نكوروواي نوئ بوداوي كيبورويريوي اولونو ميهونگه واهك كيرتي قرانوگه ات سورتيگا بيان كوروا فاوي ايگه ترين اككي قارون نمك كيونو ميهه ايناگه එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරුවෙරිවෙ බොඩාවෙ ගතුමුගෙ නතිජ